ප්‍රල්පායා හර්පතිත පාවන නාම ස්වාමී පව් පගත පංජනදාය හර හාර හර පුධාරයෝ ජන නානක නාම සමායා මාලී ගෞඩා මහලා චෞථා ජප මන රාම නාම සුඛදාතා සත්සංගත මිල හර සාදයායා ගුරුමුඛ බ්‍රහ්ම පසාතා රහා වඩ පාගී ගුරු දර්ශන පායා ගුරු මිලයේ හර ප්‍රභ ජාතා දුරුමත මෑල් ගයි සබ නීතර හර අමරත හර සරණාතා තන තන සාද ජිනී හර ප්‍රභ පායා තින් පූචෝ හර කී බාතා

ඵලකේ අනිත්‍ය විත්‍යං අනිත්‍ය චිත්තං අනිත්‍ය ආශාබෝ විපරකාරං අනිත්‍ය හේතං අහං භං අහං බං